0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා.

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා, සියලු දුක් දුම් නසිඳේවා, දහම් සුවඳින් හද නිවේවා, ගැටලු ඉඳ හිට නැගෙන තරමට

උදාවන හිරෝ සැඟව ගොස් යාලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සම්පතම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල කුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවට
3: සුදිල කුවන් විදුලිය.
2: සුදිල කුවන් විදුලිය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට ਸਰව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
2: සුදුල ගුවන් විදුලියේ

0: சுதிலே குவான் விதுலியே
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත. පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුවෝ කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින් උතුණි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි, පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දිනාම බොහොම සද්ධාවෙන් ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මොහොත. ඒ නිසා දානයන් අතර අග්‍රම පින තමයි සබ්බ දානං ධම්ම දානං ගිනාති. ඒ නිසා මේ ධර්ම දානමේ පින ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරමු. පින්තුනේ, අපි චුට්ටක් චතුරාරි සත්‍ය අපි ටිකක් සරලව අපේ ජීවිතය තුළින් විමසලා නිතර තේරුම් ගත යුතු ආකාරය අපි විමසලා බලමු. අපි කවදා හරි සසර දුකෙන් මිදෙනවා නම් අපිට අවබෝධ කරන්න තියෙන ඔය ආර්ය සත්‍යමයි. දැන් අපි ගත්තොත් ඔබත් මමත් අපි සියලු දෙනාම කාම ලෝකේ තමයි දැන් මේ ඉපදිලායි. මනුස්ස ලෝකේ අයිති කාම ලෝකයට. කාම ලෝකය කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූපවලට අපි ඇලුම් කරනවා, අපි ආස කරනවා. අපි ඒ රූප තුලින් සැපයේ සතුට සොම්නස හොයනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දවලට ඇලුම් කරනවා, ආස කරනවා, ඒවා තුලින්ම සතුට හොයනවා. නාසයට දැනෙන ගඳ සුවඳ අපි සුවඳට ඇලුම් කරනවා, ගඳත් එක්ක ගැටෙනවා. ඒ සුවඳ වර්ග තුලින් ජීවිතයේ සතුට හොයනවා. ඊළඟට දිවට දැනෙන රස, සමහරු ජීවත් වෙන්නෙම රස හොය හොයා යනවා. කෑම බීමම තමයි මුළු ජීවිතේ. එතකොට කයට දැනෙන පහස, මෙන්න මේවට කියන පංචකාමයන් කියලා. මේ පංචකාමයන් තුළ සැපය සතුට සොම්නස හොයමින් ජීවත් වෙන සත්වයන් තමයි කාම ලෝකවල ඉන්නේ. කාම ලෝක කියන්නේ ඒකයි. කාම ලෝකවලට අයිති සතර අපායත් කාම ලෝකම තමයි. පුදුම හිත. ඉතින් ඒවැ සැපක් තියෙනවද කියලා. මනුස්ස ලෝකත් කාම ලෝක. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතු මහරාජික, තාවතිංසේ, යාමේ, තුසිතේ, නිම්මාන් රති, පරිනිම්මිත වසවත්. ඒ සදෙව්ලෝම කාම ලෝකවලට අයිති වෙන්නේ. පිංගතුනි, පංචකාම සැප සම්පත් වැඩිම තියෙන දිව්‍ය ලෝකවල. ඒ දිව්‍ය ලෝකවල චාතු මහරාජික දෙව්ලොවට වැඩිය තවතිසා දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. තවතිසා දෙව්ලොවටත් වඩා යාම දිව්‍ය ලෝකේ පංචකාම සැප සම්පත් තවත් වැඩි. යාම දිව්‍ය ලෝකයටත් වැඩිය තුසිත දෙව්ලෝ පංචකාම සැප සම්පත් වැඩි. ඒ තුසිත දිව්‍ය ලෝකයටත් වඩා නිම්මාන රති දෙව්ලෝ පංචකාම සැප සම්පත් වැඩි. පංචකාම සැප සම්පත් වැඩිම දිව්‍ය ලෝකේ තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලෝ. දිව්‍ය ලෝකවල ඉහළට ඉහළට ගිහිල්ලා ඉහළම තියෙන දිව්‍ය තලයේ තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලෝ. පංචකාම සැප සම්පත් වැඩිම පරිනිම්මිත වසවර්ති දෙව්ලෝ. එතකොට මනුස්ස ලෝකෙත් පංචකාම සැපයක් තියෙනවා නැත්තේ? තියෙනවා. හැබැයි ඒ සැපය නිසාම මිනිස්සු විශාල දුකක් විඳිනවා. ඒ සැපයට ආසාවෙන් ඒවට ඇලුම් කර කර, ඒ සැපේ පවත්ව ගන්න තියෙන ආසාව නිසා ඒවා ප්‍රාර්ථනා කර කර වැඩිපුර දුක් විඳිනවා. එතකොට තමන්ගේ පෙර පින්පව් අනුව සැප දුක්වල වෙනස්කම් අඩු වැඩිකම් මිනිස්සුන්ට මනුස්ස ලෝකෙ තියෙනවා. පංචකාම සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිච්ච පිරිස තමයි සතර අපායින්. ඒවත් කාම ලෝකම තමයි. හැබැයි පංචකාම සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිලා තියෙන. ඒ තුල යම් පුංචි වෙලාවකට සමහරුන්ට පොඩි සැපයක් එන වෙලාවක් තියෙන. දැන් ප්‍රේත ලෝකේ ප්‍රේතයන් සාපිපාසාවෙන් විඳෝ විඳෝ ඉන්නකොට කවුරු හරි පින් ටිකක් දෙනකොට ඒ මොහොතේ පොඩි සැපයක් දැනෙන. සාපිපාසාව නැති වෙන. සමහර වෙලාවට තමන්ට වස්ත්‍ර පහළ වෙනවා, ආහාර පහළ වෙනවා, පැම්පොකුණු පහළ වෙනවා. හැබැයි අර පිනේ විපාකේ ගෙවිලා ඉවර වෙනකොට ආයි සාපිපාසාව දැනෙන. දැන් අපි හිතමු අපි මියපරලොව ගිය ඥාතීන්ට පින් දෙනවානේ. පින් තුනේ ප්‍රධානම දේ පින් දෙන එක අපේ යුතුකම. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නවා තමන්ගේ දෙමව්පියන් ඥාතියෙක් මිය පරලොව ගියාට පස්සේ ජීවත් වෙලා ඉන්න අයගේ යුතුකම්. සිංහලෝවාද සූත්‍රයේත් පෙන්නවා දරුවන්ගේ යුතුකමක් තමයි මිය පරලොව ගිය දෙමාපියන් සිහිපත් කළ පින් දීම. දැන් අපි හිතමු පින් ගන්න පුළුවන් තැනම හිටියා කියලා. හැබැයි මතක තියාගන්න අපේ පින හැමදාම අපේ පිනේ විපාක ඒ විදිහටම තියි. පින කියන්නේ ගෙවිලා අවසන් වෙන දෙයක්. දැන් අපි ඇත්තටම පින්කම් කරන විදිහ හිතන්න. අපි ඔන්න 7 දවසේ පින්කම ලොකුවට කරනවා. 3 මාසේ පින්කම හොඳටම සූදානම් වෙලා හොඳටම කරනවා. 7 දවස් ඉතින් අර මිනිහ වල්ලලා කට උඩම නෙන්නේ. ඒ නිසා කොහොම හරි අමාරුවෙන් ඒක කරගන්න. 3 මාසේ පින්කම ලෑස්ති වෙලා හොඳටම කරනවා. ඊට පස්සේ අවුරුදු දෙකෙන් සමහරවිට ඈතට යනකොටින් ටිකක් ඈතට යන අවුරුදු 5 10 ඔහොමෝ වෙනවා. අපි හිතමු අපි ජීවත් වෙලා ඉන්නකම් අපේ අම්මා තාත්තා ඥාතියෙක් වෙනුවෙන් අපි පින්කම් කරාම කියලා හිතමු අපි පුළුවන් තරම් අපි පින් දුන්නා කියලා. හැබැයි මතක තියාගන්න ඔබ ඉන්නකම් ඔබ පින්කම් කරයි. පරම්පරා දෙක තුනක් යනකොට මැරිච්ච ආච්චිලා සීලගේ නමක්වත් දන්නවද ඊළඟ පොඩියෝ? නෑ, ආයි මතක් එන්නේ නෑ ඊළඟ පරම්පරාවල් වල. මතක තියාගන්න දුගතියකට වැටුනොත්, ප්‍රේතාත්මයකට වැටුනොත් සමහර ප්‍රේතියෝ ගැන තිනවා බුද්ධාංකුර ගණන් ප්‍රේත අපාය කියන. එක ප්‍රේත කොටසක් ගැන තියෙනවා කකුසඳ බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලනවා. පින් ගන්න බෑ, අකුසල් බලවත්. ඒ ප්‍රේතයෝම කොණාගමන බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලනවා. කාශ්‍යප බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලනවා. කාශ්‍යප බුදුහාඳුරුත් කියනවා ප්‍රේතයිනි නුඹලගේ පෙර අකුසල් බලවත්. අනාගතයේ ගෞතම කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. අන්නේ කාලේ බිම්බිසාර කියලා රජ කෙනෙක් නුඹලගේ සංසාරේ ඥාතිවරෙක් රජකම් කරනවා. ඒ රජුරු ආරාමයක් හදලා ඥාතීන් සිහි කරලා පින් දුන්නොත් අන්නේ පින් ගන්න පුළුවන් කියනවා එදාට. එතකොට බලන්න මේක දැනගන්නෙත් කාශ්‍යප බුදුහාඳුරන්ගේ. ගෞතම බුදුහාඳුරු පහළ වෙලා ඒ පින් ගන්න ඒ අපේක්ෂාවෙන් ප්‍රේත ලෝකෙම දුක් විඳ විඳ අන්ත දුක් විඳ විඳ ඉන්නවා. කරුමේ කියන්නේ එදා බිම්බිසාර රජුරෝ වේළුවනාරාමේ හදලා පූජා කරලා මහා දානයක් දෙනවා. ඥාතීන්ව සිහි කරලා පින් දෙන්න අමතක වෙනවා. බුද්ධාංකුර හතරක් ප්‍රේත අපායේ පින් ගන්න බැරුව වේදනාවෙන් දුක් විඳ විඳ සාපිපාසාවෙන් හිටපු ප්‍රේතයෝ ටික කලබල වුණා. අහෝ අපි කවදානම් මිදෙන්නද? බුද්ධාංකුර හතරක් අපි දුක් විඳ විඳ සාපිපාසාවෙන් මේ ප්‍රේත අපායි දුක් විඳිනවා. මේ පිනත් නැත්නම් අපිට කවුරු නම් පින් දෙයිද කියලා ඉදා කලබල වෙලා තමයි බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවේ රෑ භයානක සද්ද ඇති වෙනවා. බඩු මුට්ටු පෙරලෙනවා, දොරවල් හොල්ලනවා, අඩි සද්ද ඇහෙනවා. පහෝදාම රජුරෝ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිලා වැඳලා කියනවා, අනේ ස්වාමීනි, ඊයේ මහා පින්කමක් කරලා ආරාම පූජාවක් කරලා රාත්‍රී මාලිගාවේ කවදාවත් නැති බියජනක හඬවල් ඇහුණා. මගේ පින්කමේ අඩුවක් වුණාද ස්වාමීනි කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලලා කියන රජතුමනි, සංසාරික ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටපු බුද්ධාංකුර හතරක් තිස්සේ රජුරවන්ට ඊයේ ඥාතීන් සිහි කළ පින් දෙන්න බැරි වෙලා ප්‍රේතයෝ කලබල වෙලා පින් ගන්න බලාගෙන හිටපු ප්‍රේත පිරිසක් තමයි කිව්වේ ඔබේ සංසාරේ ඥාති පිරිසක් කියලා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස පින්කම් කරලා ඒ ඥාතීන්ට දාම් පින්කම් කරලා පින් දෙන්න කිය. බිම්බිසාර රජුරෝ එදාම ආරාධනා කරා, ස්වාමීනි එහෙමනම් හෙට දිනේ පටන් දින 7ක් මගේ මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දෙනවා ඥාතීන්ට අනුග්‍රහ පිණිස. බුදුරජාන් වහන්සේ ආරාධනේ පිළි අරගෙන එදා වැඩියා. මේ වැඩම කරපු දවසේ තමයි දානි වළඳලා අවසන් වෙලා තිරෝකුඩ සූත්‍රයෙන් දහම් දෙසුවේ. ඔය තිරෝකුඩ සූත්‍රයේ තියෙන ගාථාව තමයි අදටත් ඔය පැන් වඩනකොට අපි කියන්නේ. යතාවා රිවහා පුරා පරිපූර්ෙන්ති සාගරං ඒයෝ මේව ිතෝ දින්නම් පේතානං උපත. අහලා තියෙනවනේ ඔකනේ. ඔය ගාථාව තියෙන්නේ අර තිරෝකුඩ සූත්‍රේ. මිය පරලොව ගිය ඥාතීන්ට පින් ලැබෙන ආකාරය තමයි ඔක විස්තර වෙන්නේ. එතකොට හිතන්න දුගතියක වැටුනොත් ආයිතින් හැමදාම පින් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඒ පිනත් ගෙවිලා ඉවර වෙනවා. දැන් අපි ඥාතීන්ට පින් දෙනකොට ඒ අය පින් සාදු කියලා සතුටෙන් පින් අනුමෝදන් වෙනවා. ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයට ආහාර පාන පහළ වෙනවා, පැම්පොකුණු පහළ වෙනවා, විමානයක් පහළ වෙනවා. පිනේ විපාක ගෙවිලා ඉවර වෙනකොට අර ඔක්කොම නැතුව ආයි අර සාපිපාසාව දැනෙන. ඒක මේ වගේ නිකන් තේරෙන විදිහට කියමු අපි ගමු. අපි පාරේනකොට අසරණම හිඟන්නේක් දැක්ක කියලා. සමහර හිඟන්න දැක්කම අපිට එකපාරට අනේ පව් කියලා හිතෙන වෙලාවල් එනවනේ. අපි පාරේනකොට කවුරු හරි අසරණම හිඟන්නේක් ඉන්න. අපිට සමහර ලාටි තියෙන අනේ අපේ තාත්තා වගේ. අපේ අම්මා වගේ කොච්චර අසරණ කෙනෙක්ද කියලා අනේ වගේ හැඟීම් ඇති වෙන වෙලාවල් එනවා. දැන් අපි හිතමු අසරණම හිඟන්නේ. මේ මිනිස්සයාට ලොකු උදව්වක් කරන්න ඕන කියලා අපි හිතමු අපි රුපියල් 1000ක් දුන්නා කියලා හිඟන්නේකට. බොහෝ වෙලාවට ඉතින් එහෙම දෙන්නේ නැහැ. කවුරු හරි දුන්නා කියලා හිතමු සල්ලි තියෙන කෙනෙක්. දැන් මේක හිඟන්නට ඒ මොහොතේ සතුටක්ද නැද්ද? එයාට විශාල දෙයක්. හැබැයි ওই 1000ෙන් වේල් කීයක් අයිද? දවස් දෙකක් ජීවත් වෙයි. බත් පැකට් 5ක් 6ක් අය ඕන. ඒක ඉවර වෙනකොට ආයි සාපිපාසාව දැනෙනවද නැද්ද? ආයර පරණ මට්ටමට වැටෙන. ඒ වගේ තමයි අපි පින් දෙනකොට ලොකු සතුටකින් ඒ පින් අනුමෝදන් වෙලා සුවපත් වුණාට අපේ ඒ පිනේ විපාක ගෙවෙනකොට ආයි ප්‍රේතයන්ට සාපිපාසාවල් දැනෙන. ඒ නිසා පින්ගතුනි සතර අපායේ වැටිච්ච සත්වයොත් ඔය වගේ තමයි. තිරිසන් සතත් එහෙම තමයි. බල්ලෙකුට මස් කට්ටක් දැක්ක ගමන් ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ කෑම ටිකක් කුසගින්නේ ඉන්න සතෙකුට දැක්ක ගමන් ලොකු සතුටක් උපදින. හැබැයි සතර අපායේ තියෙන පංචකාමයන් නිසාම අන්ත දුක් විඳින පිරිසක්. අපාය කියන්නේ දුකම තමයි. එතකොට මේ කාම ලෝකේ තමයි මේ අපි ඉන්නේ. ඔය ඉපදීම කොහේ ඉපදුනත් දැන් කාම ලෝකේ කොහේ ඉපදුනත් දුකක් තියෙනවා. ඊළඟට රූප භවය. දැන් මේ කියන්නේ කාම භවය. රූප භවය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ පංචකාමයන් ඉක්මවලා කුසල අරමුණක් තුල හිත සමාධිමත් කරලා හිත වඩන භාවනා කරන කෙනෙක් භාවනා කළ සමාධියක් ඉපදුවට පස්සේ ඒ සමාධියට අනුව යා උපදින්නේ කාම ලෝකෙ නෙමෙයි බ්‍රහ්ම තලයක. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන සමාධි මට්ටම් තියෙන. ඒ සමාධි මට්ටම් වලට අනුව උපදින බ්‍රහ්ම තල 16ක් ධර්මයේ පෙන්වන. ඒ බ්‍රහ්ම තල මහා බ්‍රහ්ම බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත ඔය විදිහට බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝක 16ම රූපී බ්‍රහ්ම තල. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන රූපාවචර ධාන ලැබලා උපදින බ්‍රහ්ම තල. සමාධිය ගැන ඔබ අහලා තියෙනවා නම් බුදුරජාන් වහන්සේ සමාධිය විස්තර කරන්නේ මෙහෙමයි. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් වෙන් වෙච්ච තැනක් සමාධිය කියන්නේ. භාවනා කළ හිත සමාධිමත් වෙනකොට ඒ සමාධිය තුළ අර පංචකාම අරමුණු නැහැ. එතන තියෙන්නේ සමාධිමත් කුසල අරමුණක් විතරයි. අර භාවනා නිමිත්ත. එතකොට විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙච්ච තැන. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. අකුසල කර්මයන්ගෙනුත් වෙන් වෙලා ඉන්න වෙලාවක් සමාධිය කියන්නේ. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ওই ටික තමයි සමාධියේ තියෙන අංග ටික. යම් කිසි කෙනෙක් මේ සමාධි අංග උපද්දව ගත්තා කියන්නේ පංච නීවරණ එතන නෑ කියන. පංච කාමයන් තුල ඉන්න කෙනා තුල තමයි හැම වෙලේම කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. ඔය පහ තියෙන්නේ පංච කාමයන් තුල. පංච කාමයන්ගෙන් මිදිච්ච වෙලාවක් තුල ඒ පහ නෑ. සමාධි අංග පිහිටත්. ඒවෙන් මිදිච්ච වෙලාව. එතකොට යම් කිසි කෙනෙක් manuss ලෝකෙදි හරි භාවනා කරලා අපිට ඒ ධ්‍යාන මට්ටම් වලට ටික ටික manuss ලෝකෙත් පැය දෙක විනාඩි 15 20 හරි භාවනා කරලා සමාධිය උපදවාගෙන සමාධි සුවයෙන් ඉන්න පුළුවන්. එහෙම සමාධිය වඩාගත්ත කෙනෙක් ඒ සමාධිමේ තලයේ තුල ඒක පිරිහෙන්නේ නැතුව වඩන කාලෙක මිය ගියොත් එයා උපදිනවා බ්‍රහ්ම තලයේ. එතකොට පංචකාමයන්ගෙන් වෙන් වෙලා බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සමහර බ්‍රහ්ම ලෝකවල ආවිස. ඒ බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සමාපත්ති සුවෙන් යා ඉන්න. පංචකාමයන්ගෙන් මිදිච්ච තැනක් හිතන. ඊළඟට බුදුහාමුදුරුව තවත් ඉපදීමක් පෙන්නනවා අරූප ලෝක. ඒ තමයි ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥායතන කියන අර ධ්‍යාන හතරත් ඉක්මෝලා ඉහළටම අරූපී ධ්‍යාන වඩන. ඒ අය උපදින්නේ අරූපතල. ඔන්න ඔය ටික විතරයි උපදින්න තියෙන වෙන කොහෙවත් උපදින්න නැහැ. හිරු සඳුකේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ උපදිනවා නම් උපදින්න තියෙන්නේ සත්‍යය.

ඉමම දුකක්මයි. ඊළඟට ඉපදීමත්තික දැන් අපි ඉපදුනාන අපි කාමලෝක ඉපදුන මනුස්සලෝක අපි ඉපදුනා. දැන් ඉපදීමත් එක්කම අපි ඉපදීම පිළිගත්තනේ දැන් අපි ඉපදිලා. දැන් මම කියලා අපි පිළි අරගෙන ඉන්න ඉපදීම. දැන් ඉපදුනානන් දැම්මනවාද අපිට ලැබෙන දායාදේ. ඉපදුනානන්ගේ කාන්තින් දවසින් දවස දවසින් දවස වයිසට යනවා. ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේත් වයිසට ගියාද නැද්ද? මතක තියාගන්න බුදුහාමුදුරුවොත් වයිසට ගියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත් සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරලා තිබුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ කියන. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පාරි පිළිසකර කරලා අරගෙන යන්නේ අම්සේද ඒ විදිහට තමයි කියනවා දැන් මේ කය පරිහරණය කරලා පාරේ අරගෙන යන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ වයසට ගිහිල්ලා නැද්ද? වයසට ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අදිෂ්ඨාන කරලා සංඝයා රැස් කළ ගාථා පෙළක් කියන. ඒ ගාථා පෙළේ තියෙන්නේ පටන් ගන්නෙම පරිපක්කෝ වයෝ මයිහං. මහණෙනි දැන් තථාගතයන් වහන්සේ බොහෝ වයසට ගිය කෙනෙක්. වයෝ මයිහං බොහොම වයසක කෙනෙක් කියන. පරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලය. පහායවෝ ගමිස්සාමි නුඹලා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන. කතම් මේ සරණ මත්තනෝ මම මගේ පිහිට හදාගත්තා. එතකොට බලන්න මේ ගාථාවල තියෙන්නේ උන්වහන්සේත් එහෙනම් වයසට ගියාද නැද්ද? වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණ නැද්ද? උන්වහන්සේට අල්ල ලෙඩ හැදුනා. බේලුව ගමේ වස් කාලේ ගත කරනකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුනා කියලා. එතකොට නිකන් සාමාන්‍ය බඩේ අමාරුව කාටත් ඉඳ හිටපු ගමන් එනවනේ. බුදුහාමුදුරන්ට මාරාන්තික බඩේ අමාරුව. බුදුරජාන් වහන්සේ කල්පනා කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා ඒ වෙලාවේ වේදනාව වැඩිකමටම බුදුවැසින් බැලුවා. බලලා තමයි ඡන්ද චිත්ත විරිය වීමාංසා කියන සතර ඍද්ධිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරේ. එතකොටම රෝගී සැනින් සුවපත් වෙලා ගියා. එතකොට අපිට පේනවා බුදුහාමුදුරන්ට ලෙඩ ආවා. උන්වහන්සේට දරුණු හිසේ කැක්කුමක් විටින් විට වේදනාවක් හිසේ කැක්කුමක් තිබ්බත් කොන්දේ අමාරුවක් තිබ්බා කියලා තියෙන දේශනාව. ඊළඟට මහා පරිනිබ්බාන සූත්‍රය බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පෑම ගැන තියෙන දේශනාව අහලා ඇතින්නේ. චුන්ද සූකරිකගේ දානි වළඳලා ආ පිරිනිවන් පාන වඩිනකොට අර ඉර්ධිපාද බලෙන් යටපත් කරගත්ත බඩේ අමාරුව ආයි බලවත් වුණා. ලේත් සමග බඩේලිය ගියා කියන. ලෝහිත පක්ඛන්දිකා රෝගී කිය පාලියෙන් කියන්නේ ධර්මයේ තියෙන. ලේත් එක්ක බඩේලිය යනවා කියන එනම් බඩවැල්වල තුවාල හැදිලා තියෙන්න ඕනේ නේද බුදුහාඳුරන්ට. උන්වහන්සේ කියන ආනන්ද කලන්තේ ඉක්මනට සංගල සිවුරේ ඉල්ලලා ආසනයක් පනවන්න කියන වැඩයි. එහෙනම් බුදුහාඳුරන්ටත් කලන්තේ හැදුණා. උන්වහන්සේටත් ලේත් එක්ක බඩේලිය ගියා. බඩේ අමාරුව ඇති වුණා. කොන්දේ අමාරු තිබුණා. එහෙනම් බුදුහාඳුරට ලෙඩ වුණාද නැද්ද? ලෙඩ වුණා. එහෙනම් ඉපදුනා නම් කාටත් උරුම දේ තමයි ඒක. එහෙමනම් අපි දවසින් දවස ඉපදුනා නම් වයසට යනවා. ඉපදුනා නම් ලෙඩ වෙනවා. සැපක්ද දුකක්ද? ලෙඩ හැදිලා අන්ත දුක් විඳිනකොට වේදනාවෙන් ඉන්නකොට මිනිස්සු අහෝ සැපක් කිය කී ඉන්නවද? ඈ වයසට ගිහිල්ලා එක තැන මල මුට්ටා කරගෙන එක්තැන් වෙලා නැකිට ගන්නවත් බැරුව අහෝ සැපක් පුදුම සනීපයක් කීකෙ දෙන්නේ මිනිස්සු. දුකක් නෙනේ. ඒක දුකක්. ඊළඟට ඒ විතරක් නෙමේ මරණම්පි දුක්ඛං. ඒ කාන්තෙන් ඉපදුනා නම් වයසට යනවා ලෙඩ වෙනවා. කවදක් කොතන කොයි මොහොතේ මොන විදිහට හරි මරණයට මුහුණ දෙන්න වෙනවා. දෙවියන් වයසට යන්නේ නැද්ද? දෙවියොත් වයසට යනවා. දේශනාවල තියෙනවා දෙවියන්ගේ වයසට යාම ගැන තියෙනවා දේශනා පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා. ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ අපි වයසට යනවා වගේ නෙමෙයි. දෙවියන්ගේ වයසට යාම කියන්නේ චුත වෙන්න දින ආසන්න වෙනකොට තමයි මේ ලක්ෂණ පහළ වෙන්නේ. පැලඳගෙන ඉන්න මල්මාලා පර වෙලා යනවා කියන. ඒක තමයි දෙවියන්ගේ ජරාවට පත්වීම ගැන තියෙන්නේ. දිව්‍ය මල්මාලා පර වෙනවා. දෙවියන්ගේ සලුපිලි කිලුටු වෙලා යනවා කියන.
දිව්‍ය ශරීරවල දීප්තිමත් ආලෝක එන්න එන්න අඩුවෙලා අඩුවෙලා දුර්වර්ණ වෙලා අර බැබලීම

0: ඇති වෙනවා. ශරීරවලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා කියලා දෙවියන්ගේ ශරීරවල. දිව්‍ය විමානවල සිත් තලවන්න නැතුව ඉපා වෙනවා ඒවා, කලකිරෙනවා. ඔය ලකුණු ටික පහළ වෙනවා කියනවා. මල් මාලා පරවෙනවා, සලු පිළි කිලුටු වෙලා යනවා, ප්‍රභාස්වර ආලෝක නැති වෙලා යනවා, ශරීරයේ දුර්වර්ණ වෙනවා, විමානවල සිත් තලවන්න නැතුව යනවා. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවලු, දැන් නම් මෙයාගේ කාලේ ඉවරයි, දැන් මේ චුත වෙන්න ලං වෙන්න මරණාසන්න කාලේ, මේ අන්තිම කාලේ. එතකොට අනිත් දෙවිවරු ඇවිල්ලා ඒ චුත වෙන්න ආසන්න දේවතාවට කියනවලු, ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ, පිංවතෝ ඔබ දැන් සුගතියට හරියන්න. දෙවියන් එතන සුගතිය කියේ කොහෙද? මනුස්ස ලෝකේ. ඇයි ඒ මනුස්ස ලෝකෙට යන්න කියන්නේ? දැන් දෙව්ලොවින් චුත වෙලා දිව්‍ය ලෝකේ දැන් ආයි ඉන්න කියලා වැඩක් නැහැ. එහෙ පින ගෙවිලා ඉවරයි. ලොකු පිනක් නිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඒ පින දැන් ගෙවිලා ඉවරයි. දැන් පැටෙන්න තියෙන්නේ පල්ලෙහාට එක්ක මනුස්ස ලෝකෙ, එක්ක හතර අපාය. ඒ නිසා අපායට නොඇටි දැන් ඔබ සුගතියට යන්න කියන, මනුස්ස ලෝකෙට යන්න, එහෙ හිත පිහිටවන්න කියන. සුගතින් ගන්වා සුලද්ද ලාබන් ලබ, සුගතියට ගිහිල්ලා උතුන් ලාභය ලබන්න කියන. සුලද්ද ලාබන් ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාතීති, උතුන් ලාභය ලබලා ඒක තුල ස්ථාවර වෙන්න කියන. ඔන්න කියන දේ. ඔක තමයි දෙවියන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලං වෙනකොට අනිත් දෙවිවරු දෙනවා කියන උපදේශ. එතකොට හිතන්න, එතන බුදුහාඳුරෝ පෙන්නවා, මහණෙනි මනුස්ස ලෝකයට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන්නේ තිසරණ ලාභේ, තිසරණේ පිහිටන්න කියන. ඒක තුල ස්ථාවර වෙන්න කියන්නේ සෝවාන් වෙන්න කියන එක කියන්නේ. මනුස්ස ලෝකයට ගිහිල්ලවත් ඉක්මනට සෝවාන් වෙන්න කියනවා, සතර අපායෙන් මිදෙන්න කියන. එතකොට බලන්න, ඔන්න එතනින් තේරුම් ගන්න, දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න වෙන කෙනාට දෙවිවරු දෙන උපදේශ තමයි, පිංගත ඔබ ඉක්මනට අපායට නොවැටි මනුස්ස ලෝකෙට හරි දැන් හිත පිහිටවගෙන යන්න. ගිහිල්ලා එහෙ ගිහිල්ලා හරි ඉක්මනට තිසරණේ පිහිටලා සෝවාන් වෙන්න කියන. දැන් මෙහෙට ආවට පස්සේ මොකද වෙඩි? මෙහෙට ආපු අයට හිතෙනවා මෙහෙ බෑ දිව්‍ය ලෝකෙ යනවා. එහෙම නැත්ද? මෙහෙට ආවට පස්සේ හිතෙනවා මෙහෙ බෑ, නිකන් උඩට යනවා, එහෙ ගිහින් කරගන්නවා කියලා හිතෙනවා. එත දෙවියන් එහෙදි කියනවා දැන්වත් මනුස්ස ලෝකෙට ගිහිල්ලවත් මේක කරගන්න කියලා, සෝවාන්වත් වෙන්න කියලා. මෙහ ආවට පස්සේ වැඩ ගොඩක් දා ගන්නවා. දැන් ඉතින් අපිට දරුවන්ගේ වැඩ, ගෙවල් වල වැඩ, ඉඩ කඩන් වල වැඩ, අපිට වැඩ තියෙනවා. අපිට ඉතින් කොහේ කරන්නද? අපි ඉතින් පින් ටිකක් කරගෙන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කරගන්නවා කියලා මෙහෙදිත් ආයි එහෙට යන්න ප්ලෑන් කරනවා. එතකොට බලන්න, දිව්‍ය ලෝකෙ ඉපදුනත් වයසට යාම තියෙනවා, චුත වෙනවා. ඒ නිසා බුදුහාඳුරන්ගේ එක දේශනාවක් තියෙනවා, මේක තියෙන්නේ ගෛහ සූත්‍රය කියලා. මේ ගෛහ සූත්‍රේ බුදුහාඳුර පෙන්නා, මහණෙනි දෙවියොත් මිනිස්සුයොත් දුකසේ කාලය ගත කරනවා කියනවා මෙන්න මේ හේතුව නිසා. ඇයි? දිව්‍ය ලෝකේ දෙවියන් ඉන්නේ පංචකාමයන් තුලම තමයි. මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් ඇහැට පේන රූප ජීවිතේ නවාතැන්පල කරගන්නවා කියලා. හොඳට බලන්න ඔබ ඇත්තද බොරුද කියලා. ඔබේ ජීවිතේ නවාතැන් පොළ මොනවද? ඔබේ දරුවෝ රූපේ, අනේ මේ මගේ ළමයා, ළමයින්ගේ ළමයි පොඩියෝ, ඒ රූපය දවස් දෙක තුනක් දකින්න බැරි වුණොත් මේ පොඩි එකාව දැක්කේ නැහැ, කෝ ගෙනෙන්කෝ බලන්න, එහෙම නැද්ද? ඒක තමයි, ඒ රූපේ තමයි දැන් ජීවිතේ නවාතැන්. තමන්ගේ ගෙදර, ඉඩම, ගහකොළ, අර තමන් ජීවත් වෙන පරිසරයේ ඇහැට පේන ওই රූප ටික, අපි ඇලුම් කරන රූප තියෙනවා. මේ මම, මගේ, මගේ වුන් කියලා අපි ඇහෙන් බැඳිච්ච රූප තියෙනවා. ඒවා ජීවිතේ නවාතැන්පල කරගන්න. මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් කනට ඇහෙන ශබ්ද ජීවිතේ නවාතැන්පල කරගන්නවා කිය. ළමයාගේ කටහඬ, ඒ ළමයින්ගේ හුරතල් බ්‍රස්, අර කරන විහිළු තහළු, ඒවා ජීවිතේ නවාතැන කරගන්න. ඒවට ඇලෙනවා. ඒ දරුවගේ සුවඳ, නාසයට දැනෙන ගඳ සුවඳ ජීවිතේ නවාතැන කරගන්නවා කිය. දිවට දැනෙන රස, කයට දැනෙන පහස, පංචකාමයන්ම ජීවිතේ නවාතැන කරගන්නවා කිය. බුදුරජාණන් වහන්සේ පෙන්වා, මහණෙනි ඇසට පේන රූප අනිත්‍යයි. ඒව වෙනස් වෙනවා. ඒව දුකට දුකයි, අනිත්‍ය නම් දුකයි, අනාත්මයි, මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ දෙවියෙකුටවත් මිනිස්සෙකුටවත්. ඒව වෙනස් වෙලා යනවා. ඒවා වෙනස් වෙනකොට ඒක ජීවිතේ නවාතැන කරගත්ත කෙනාට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න වෙනවද නැද්ද? අතහරින්න වෙනවා. දැන් අපි තේරෙන උදාහරණයක් ගමු. දරුවෙක් ගැන සිහිනයක් මවාගෙන ඉන්නවා. දැන් දරුවෙක් උපදිනවා. දැන් ඒ දරුවගේ රූපය, කටහඬ, ඒ ළමයාව ඉඹිනකොට දැනෙන දරුවගේ සුවඳ, ඒ දරුවගේ පහස තුරුල් කරගන්නකොට දැනෙන ඒ දේවල්, ඒ පංචකාමයන්ම ජීවිතේ නවාතැන කරගෙන මේ මගේ ළමයා, මගේ කා, මේ මගේ පුතා කිය ආදරෙන් ඉන්නවා. අපි හිතමු හදිස්සියේ මේ දරුවට ලෙඩක් හැදිලා මැරෙනවා. ළමයා අහිමි වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒක තමයි හේතු නිසා හටගත්ත දේ. අනිත්‍යයි, දුකයි, මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න වෙනවමයි. හැබැයි අතහැර ගන්න බැරි වීම නිසා අපි ඒව ගැන කිය කියා අඬනවා. අනේ මගේ ඇහැට පේන්න මෙහෙම හිටියා කියලා අර ඇහෙන් දැකපු දේවල් හිතනවා. මට මෙහෙම අම්මේ කියලා කතා කරා කියලා කනට ඇහිච්ච දේවල් අර ළමයාගේ හඬ සිහි කර කර අඬනවා. ළමයා තුරුල් කරගත්ත හැටි, ළමයා බදාගත්ත හැටි, එතකොට ඇහෙන් දැකපු රූප, ශබ්ද, ගන්ධ ඒව නෙමෙයි හිතන්නේ. ඒ දරුවව ඔස්සේ පංචකාමයන් තුලින් දරුවට බැඳිච්ච හැටි හිත හිතා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. මිනිස්සුන්ට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි දෙවියොත් ඔය වගේ කියන. හිතන්න එපා මේ දිව්‍ය ලෝකේ කියන්නේ නිකන් එහෙ පහළ වෙලා නිකන් සැපසේම හාන්සි වෙලා වැජබිලා ඉන්නවා කියලා. ඒවත් ගැටුම්, එහෙත් මරා ගන්නවා. සුරාසුර යුද්ධ ගැන අහලා නැද්ද? එහෙත් යුද්ධ කරනවා, එහෙත් මරා ගන්නවා අවියාවිද අරගෙන. සක්‍ර දෙවියෝ කියන්නේ මේ අසුරයෝ එක්ක නිතර යුද්ධ. ඒ යුද්ධවලදී භයංවා චම්බිතත්තංවා ලෝමහංසු බිය ඇති වෙනවා, තැති ගන්නවා, ලොමු ඩැහ ගන්නවා. බිහිරු උත්‍රාසි පලායිති පැනලා යනවා, දුවනවා කියන බය වෙච්චවා. ඈ තැති ගන්නවා අය දෙවියෝ කියලා නේ. ඒක තමයි ස්වභාවය. එතකොට දෙවියෝ අතරත් ඒ ගැටුම් ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා, ඒ ප්‍රශ්න ඇති වෙනවා. කෙලෙස් සහිත අයනේ. ඊළඟට දිව්‍ය විමාන ගැන ඉරිසියාවල තියෙනවා, දිව්‍යාංගනාවන්ට මරා ගන්නවා ඉව. එහෙම තියෙනවා. ඒ විස්තර තියෙනවා. සක්‍ර දෙවියන් තමන්ගේ පෙර බැලුවා හිටපු මේ පෙර ජීවිතේ පෙම්වතිය අසුර විමානයක පහළ වෙලා වෙස්වලාගෙන ගිහිල්ලා අරගෙන ආවා. ඒ වෙල අහලා නැත් ඔබේ කතාව. එතකොට ඒ අසුර විමානයක පහළ වුණේ බැලුවා කොහෙද කියලා. එතන තියෙනවා මනුස්ස ලෝකේ ඉන්නකොට පෙර බිරිඳවරු 3 දෙනෙක් හිටියා කිනෝ ඒ කාලේ. ඒ 3 දෙනාගෙන් දෙන්නෙක් හොඳට පිං කරා. ඒ පිං කරපු දෙන්නම දිව්‍ය ලෝකේ පහළ වුණා. සක්‍ර දෙවියන්ගේ අගමෙහිසි කවරු හැටියට දෙව්ලෝ පහළ වුණා. එතකොට ඒ දෙන්නම දිව්‍ය ලෝ අනිත් කෙනා දිහා බලපුවාම අකුසල් කර කර හිටියා, පිං කරේ නැහැ. බොහොම ලෝභකමින් හිටියා. බලනකොට කෙකිණියක් වෙලා පහළ වෙලා තියෙන විලක තිරිසන් ලෝකේ පහළ වුණා. සක්‍ර දෙවියන් දැක්කා. ඒ වෙලාවේ සක්‍ර දෙවියක් දැන් කොහොමද මෙයාව ගුණධර්මයක පිහිටවන්නේ කියලා කල්පනා කළා. මාළුවෙක් විදිහට වෙස්සලාගෙන ආවා කියනවා. ඉස්සල්ලා පෙනී ඉඳලා මේ කෙකිණිය ඉදිරියේ සක්‍ර දෙවිය මුලින් පෙනී ඉඳලා අවවාද කරනවා. පෙර ජීවිතයේ සිහිය ඉපැද්දෙව්වා කියන. සිහිය උපද්දවලා පෙර මතක් කරලා දීලා කිව්වා, ඔබ පෙර මනුස්ස ලෝකේ හිටපු කෙනෙක්. ඔබ මේ විදිහට කෝ අනිත් යෙහෙලිවරු කියලා අහපම කිව්වා. ඒ අය දිව්‍ය ලෝකේ කිව්වා. ඔබ පින් කරගත්තේ නැහැ, පේනව නේද ඔබට වෙච්ච දේ කියලා. ඊට පස්සේ කිව්වා, අනේ මට සිල් ගුණ දහම් රකින්න මට කියන්න කියලා. ඊට පස්සේ කිව්වා, දැන් ඔබ ඉන්නේ කෙකිනියා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. හැබැයි මැරිච්ච මාළුවෙක් ඇරෙන්න මාළුවෙක්ව මරාගෙන කන්න එපා කියෝ. ඔබ ඔය ආත්මය තුළ සිල් ගුණ දහම් රකින්න කියෝ. දෙව්ලොව හිත පිහිටවාගෙන සිල් රකින්න කියෝ. දීපු උපතිස සක්‍ර දෙවියෝ. ඊට පස්සේ දැන් සක්‍ර දෙවියන්ට අවශ්‍ය වුණා දවසක් ඇත්තටම සිල් රකින්නවද කියලා බලන්න. සක්‍ර දෙවියන්ට මාළුවෙක් විදිහට වෙස්සලාගෙන ඇවිල්ලා අර විලේ පීන පීන හිටියා. නිකන් කට ළඟින් යනවා අහුවෙන්. යනකොට අර කෙකිනි අල්ලගත්තා. අල්ලගත්ත ගමම්ම එහෙම්මම නිකන් පණ තියෙන බව දඟලලා පෙන්නපු ගම වතුරට දැම්මා. ඒ වෙලාවෙම ශක්‍ර දෙවියන් පෙනී ඉඳලා කිව්වා, මං ඔබ පරීක්ෂා කරන්න ආවේ. ඔබ බොහොම සිල්වන්තයි. ඔබ ඔය ප්‍රතිපක්ති රැකලා දෙව්ලොව හිත පිහිටවන්න කියලා. අර කෙකිනිය එතනින් මිය ගිහිල්ලා ඉපදුනා දෙව්ලොව. හැබැයි ඉපදුනේ අසුරයන්ගේ අසුර විමානෙක අසුර දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. ශක්‍ර දෙවියෝ බැලුවා, කෝ නෑ බලනකොට අසුරයන්ගේ අසුර විමානෙක ඉපදිලා තියෙන. දැන් ඔය වෙනුවෙන් දැන් සැලසුමක් ගැහුවා, ගිහිල්ලා කුමරීක් කරගෙන එන්න. ඒ වෙලාවේ අසුර නායක දෙවියන් තමන්ගේ දිව්‍ය කුමාරිකාවන්ට සුදුසු ස්වාමියෙක්ව තෝරන දවස. දැන් මේ දිව්‍යාංගනාවන්ට සුදුසු ස්වාමියෙක්ව තෝරන. ඒ තෝරන වෙලාවේ අනිත් පිරිස දැන් එක එක දෙවිවරු, ඒ අසුර දෙවිවරු දිව්‍ය ස්වරූපයෙන් සැරසිලා ඇවිල්ලා ඉන්නවා. මොකද ඒ අසුර ලෝකෙම, ඒ දෙවියන්ගෙම, එතන අසුර කියන්නේ එතන අපායනේ, මේ දිව්‍ය ලෝකෙම දිව්‍ය පිරිස. ඒ පිරිසේ අය අතරට ශක්‍ර දෙවියොත් ටිකක් මහලු ස්වරූපේ වේශයක් මවාගෙන ගියා. හොයන්න බැරි වෙන් වෙස් මවාගෙන ගියා, මහලු වේශයක් අරගෙන ගියා. ඒ ගිහිල්ලා අර තරුණ බොහොම ලස්සන දෙවිවරු අතරේ දැන් තෝරනවා. දැන් කීවා, මේ ඉන්න දෙවිවරු අතරින් ඔබ කැමති දේවතාවෙක් ඔබ තෝරගන්න කීවා. අර ඔක්කොම ළඟින් බලාගෙන බලාගෙන ගියාට අර වයසට ගිය කෙනෙක් හැටියට වෙස් හලාගෙන ඉන්න කෙනාට තමයි හිත ඇදිලා ගියේ. මොකද රූපේ මොන ස්වරූපෙන් තිබුණත් හිතේ සිතුවිලි වලින් සංසාර බැඳීමට ඒ විඥාණයට හිත ඇදිලා ගියා. ඊට පස්සේ තෝරගත්තේ මෙයා. තෝරගත්ත ගමන්ම අනික් දෙවිවරුයි කට්ටියම විහිළු තහළු කරන්න ගත්තා. මෙච්චර ලස්සන තරුණ දෙවිවරු ඉන්නේ නැද්දී මේ වයසට ගිය දේවතාවෙක් වුණේ මේ තෝරගත්තේ මේ මොකෙද්ද මේ කියලා කට්ටිය විහිළු කරන්න. දැන් ඉතින් කැමැත්ත විවාහය තෝරගත්තා. ඒ වෙලාවෙම ශක්‍ර දෙවියෝ සැනින් පෙනී ඉඳලා කිව්වා, සිහි කරලා දුන්නා, මමයි ඔබේ පෙර ස්වාමියා යම් මාත් එක කියලා. ඉක්මනට ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය රථය දාගෙන මාතලියෙක සැනින් දිව්‍ය පුරයට වේගෙන් අරගෙන ආවා. අසුරයෝ දැනගත්තා, කියනවා යනකොටම මේ ශක්‍රය නේද වෙස්වලාගෙන ආවේ කියලා, පස්සෙන් පන්නගෙන ආවා. නමුත් කොහොම හරි ශක්‍ර දෙවියෝ අරගෙන ආවා ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය පුරේ. එතකොට ඔය වගේ ওই ශක්‍ර දෙවියන් ගැන තව ගොඩ කතා තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඔය සුධර්මා දිව්‍ය සභාව පහළ වෙන්නේ ඒ සුධර්මා කියන මනුස්ස ලෝකේ හිටපු දිව්‍යාංගන. ඒ කාලේ මග මානවකයා ශාලාවක් හැදුවා කියන කූටාගාර ගානක් තියෙන. ඒකෙදි උදව් උපකාර කරපු ඒ තමන්ගේ එක බිරිඳක් තමයි සුධර්ම. ඒ නමෙන් තමයි සුධර්මා දිව්‍ය සභාව පහළ වෙන්නේ දිව්‍ය ලෝකෙ. එතකොට ඒ වගේ චිත්‍රා සුධර්මා ඔය වගේ නංගානකින් ලොකු විස්තර ගොඩක් තියෙනවා. එතකොට අපිට පේනවා ඒවත් ඉතින් ඕවත් කෙලෙස් තමයි තියෙන්නේ. රණ්ඩු සරුවල් මරාගන්නේවා, යුද්ධ සුරාසුර යුද්ධ ගැන අහලා ඇතින්. වෙලාවකට සුරයෝ දිනනවා, වෙලාවකට අසුරයෝ දිනනවා. අසුරයෝ දිනපු ගමන් අසුරයන් වැදගෙන ඉනවා කියන අසුරපුරේ එක තැනක තියෙනවා වේපචිත්ති කියන අසුරේන්ද්‍රයව එකපාරක් අහු වෙනවා ශක්‍ර දෙවියන්. ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය පුරේට අරගෙන ඇවිල්ලා දෙවියන් බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි පස්වනුකට දිව්‍ය බැඳීමකින් වේපචිත්ති කියන බන්ධනෙන් බැඳා කියන. ඒ දිව්‍ය බන්ධන කියලා කියන්නේ මේ ලණු වලින් ගැට ගහනවා වගේ එකක් නෙමෙයි. ඒ බන්ධනේ ස්වභාවය තමයි දැන් අසුරයව ගෙනල්ලා දාලා තියෙන්නේ බැඳලා. අසුරයා හිතුවොත් මේ ශක්‍රයාගෙන් පලිගන්න ඕනේ, මේක මෙහෙමයි කියලා ශක්‍රයා ගැන වැරදි විදියට හිතන්න හිතන්න අර තද වෙලා හිර වෙනවා කියන. බෙල්ලත් හිර වෙනවා, අත් දෙකත් හිර වෙනවා. හිතුවොත් අනේ නෑ මමයි වැරදි, අසුරය වෙච්ච අපිනේ වැරදි, ශක්‍ර දෙවියන් කොච්චර හොඳද, අපි මේ කරපු වැඩේ වැරදි කියලා හිතන්න හිතන්න අර ගැට ඔක්කොම බුරුල් වෙලා ලිහිල් වෙනවා කියන. ඒ තමයි දිව්‍ය බන්ධන. එතකොට ඔය වගේ ආයුධ තියෙන දෙවියන්ට තියෙන, ශක්‍ර දෙවියන්ට තියෙන චක්‍රායුධය කියලා ආයුධයක්. දිව්‍ය ලෝක යුද්ධ තියෙන. මේ යුද්ධ වගේ නෙමෙයි, එක ඊතලයේ විදිනකොට ඊතල 1000ක් යනවා කියන අහසින් එකපාර මැවිලා. ඒවා මන්තර දෙවියන්ගේ දිව්‍ය බලයත් එක්ක තියෙන ඒවා. ශක්‍ර දෙවියන්ගේ චක්‍රායුධයේ ස්වභාවය ගැන විස්තර වෙනවා. යුද්ධෙදී මොන විදිහේ ප්‍රතිවිරුද්ධ ආයුධයක් ආවත් චක්‍රායුධෙන් ගහනකොට ඊට ප්‍රතිවිරුද්ධ ආයුධයක් අහසේ හැදෙනවා කියන. ඊතල 1000ක් එනවා නම් චක්‍රායුධය ගහපුවාම ඊතල 1000ටම පලි 1000ක් අහසේ හැදිලා ඒ 1000ම වළකිනවා කියන. හෙල්ල දාහක් එවනවා නම් චක්‍රායුධෙන් ගහප ගමන් හෙල්ල දාහට විරුද්ධ දාහක් අහසේ මැවිලා ඒක නතර වෙනවා කිය. ඒක තමයි සක්‍ර දෙවියන්ගේ චක්‍රායුධය ගැන තියෙන. එතකොට ඔය වගේ දිව්‍ය ලෝකවලත් කෙලෙස් යුද්ධ තමයි තියෙන්නේ. ඒ නිසා දැන් අපි කතා කරේ ඉපදීමත් එක්ක ලැබෙන දේවල්නේ. ඉපදීමම දුකක්. ආයි දෙව්ලෝ ඉපදුනත් දුකම තමයි. එහෙත් කෙලෙස්ම තමයි. ඉපදුනා නම් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවට පත් වෙනවා, මරණම් පිදුක්ක. දැන් ඔය ජීවත් වෙලා මරණ මොහොත දක්වාම මෙරි මෙරි ඉපදීපදි නෙමෙයිද අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස. ඕව නැද්ද අපිට? ශෝක. අපි ජීවිතේ ඕන තරම් දුක් වෙනවා. ශෝක කරනවා. පරිදේව කියන්නේ නංගොත් කිය කිය අඬනවා. පපුවට ගහගන්න, ඔළුවට ගහගන්නවා, විලාප දෙනවා, සිහි නැතුව වැටෙනවා. ඇයි අපිට මෙහෙම වුනේ කියනවා. කියන්නේ නැද්ද මිනිස්සු? පරිදේව කියන්නේ ඒවට නංගොත් කිය කිය විලාප දෙදී අපි අඬනවා. දෝ දුක් දුක් විඳිනවා. දෝමනස්ස කියන්නේ හූල්ලනවා. උපායාස කියන්නේ සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. හොඳට බලන් දැන් කාටවත් කියන්න ඕවා නම් අපිට අදාළ නැහැ කියන්න පුළුවන්. ඔබේම ජීවිතය ආපස්සට හිතලා බලන්න මේවා අපි කොච්චරනම් ජීවත් වෙනවා කියන්නේ ওই ටික නෙමෙයි. ඕක තමයි ජීවිතේ. ඔය අතරතුර හතුරු නැද්ද ඔබට? ඊරිසියාකාරයෝ, තරහකාරයෝ, හතුරු. ඒකත් ආරි සත්‍ය. ඒකට කියන්නේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. අප්‍රියන් එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියන් එකට වාසය කරන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න දෙයක් නැහැ. එකට ඉන්න වෙනවා. හතුරු, තරහකාරයෝ, ඊරිසියාකාරයෝ, ඒවා කර්ම කියන්නේ. අහක යන ඒවා කැරකිලා ඉන්නේ කර්ම විපාකවල. නිකම් පාර යන්නේ අහක යන ප්‍රශ්නයක් බේරන්න ගිහිලා මැරුම් කන්නේ නැද්ද මිනිස්සු? පවුලේ රණ්ඩුවක් බේරන්න යනවා. අන්තිමට ගිය මිනිස්සයා වැරදි කාරය වෙලා ඒ මිනිස්සයා තමයි ඊට පස්සේ අමාරු වෙටින්. ඔහොම වෙන්නේ නැද්ද ජීවිතේ? කාට හරි හැංගිලා ඉඳලා පිහියෙන් අයින්ව අන්තිමට ඇනලා තියෙන මේ වගේ වෙන මිනිහෙකුට. එතනින් ගියේ වෙන මිනිස්සෙක්. ඔය වගේ අහක යන කර්ම කැරකිලා එනවා ජීවිතේ, මතක තියාගන්න. ඒ නිසා කර්ම විපාකත් එක්ක යන සංසාර ගමනේ එවැනි අහක යන දේවල් අපි නොසිතන දේවල් වෙන්නේ. සිතන දේවල් වෙනව නෙමෙයි. අචින්තිතම්පි භවති. නොසිතන දේ වෙනවා. චින්තිතම්පි විනාශති. හිතන දේන වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙලා යනවා. අපි හිතන ප්‍රාර්ථනා කරන දේවල් වෙන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා හතුරෙක් හැදෙන්න මතක තියාගන්න. ඊළඟට හතුරෙක් හැදෙන්න අපිට ආයේ අපේ වැරද්දක් තියෙන්න ඕනේ නැහැ. අපි කොච්චර සිල්වත් වුණත්, කොච්චර ගුණවත් වුණත්, උදේ ඉඳන් රෑ වෙනකන් සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියා හිටියත් ඒත් ඇති. කවරුගේ කටේ සුවපත් වේවාමනේ කියලා ඒත් තරහක් ඇති වෙනවා තව එක්කෙනෙකුට. එහෙම නැද්ද මිනිස්සු? එහෙම තමයි සමාජය. දැන් බලන්න මේ සේරි වාණිජ කතාව. අපේ බෝසතාණන් වහන්සේට අච්චර සංසාරෙම හතුරා දේවදත්ත බුදු වෙච්ච ආත්මෙත් ගල් පෙරලුවා, මරන්න සැලසුම් කරා. ඔච්චර භයානක හතුරෙක් හැදුනේ කොහොමද? එදා අර රන්තැලියට සාධාරණ වෙළඳාමක් කරන්න ගිහිල්ලා සේරි වාණිජ කතාව දන්නවනේ, අර කදාවලු කතාවනේ. එදා අපේ බෝසතාණන් වහන්සේ ඇත්තම කීවා මේක ගොඩාක් වටිනවා, මගේ ළඟ තියෙන මෙච්චරයි කියලා වෙළඳාම් කරපු සල්ලි ටික ඔක්කොමත් දුන්නා. වලල්ලක් දෙකක් ඉල්ලුවේ, මුළු වලලු කූඩෙමත් දුන්නා. ඇත්තම කියලා සාධාරණ වෙළඳාමක් කළා, රන්තැලිය අරගෙන ගියා. කලින් ආපු කපටි වෙළෙන්දා මේක වැඩක් නැහැ කියලා වීසි කරලා ගියා. නිකන් ගෙනියන්න ඊළඟ පාර ඇවිල්ලා වලල්ලක් අත් නොදී ගෙනියන්න තමයි බැලුවේ. දෙවනි පාර කැරකිලා ආයි එනකොට ඕ ගන්න බලන්න වලල්ලක් හරි දෙන්න කියලා බලනකොට ගෙනිහිල්ලා. උන් හිටි තැන් අමතක වුණා, පන්න ගෙනාව. එනකොට අපේ බෝසතාණන් වහන්සේ ගඟෙන් එතර වෙලා පාරුවේ වඩිනවා. ගං යුරට ඇවිල්ලා කෑ ගැහුවා, ඕක මගේ කියෝ, ඕක මටයි අයිති කියෝ. උන්වහන්සේ ගඟේ ඉඳන් කියන නෑ, මං සාධාරණ විදිහට වෙළඳාමක් කළ මට ලැබිච්ච දෙයක්. මං ඔබට සාප කරනවා කිය, මං සංසාරෙ උඹේ පස්සෙන් එනවා කිය, ආවද නැද්ද? ජාතක පොතේ කොච්චර තියනවද හම්බෙච්ච ආත්මවල සසරි පලිගත්තා. සංසාර හතුරෙක් හැදුනා. බුදු වෙච්ච ආත්මෙත් ගල් පෙරලුවා, මරන්න සැලසුම් කරා, සංඝ බේද කරා, අලිකුලප්පු කරලා ඉවෝ ඔක්කොම සැලසුම් පස්සේ ඉන්නේ දේවදත්ත. එතකොට හිතන්න එච්චර සංසාරයට හතුර හැදුනේ එදා සාධාරණ වෙලදාමක් කළා නෙමෙයිද? ඒක තමයි මොකද අපි ජීවත් වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකෙක ඉන්නේ. අපි ජීවත් වෙන සමාජ මිනිස්සු කුසල මූලයන්ගෙන් හටගත්ත මිනිස්සු නෙමෙයි. අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා ගිය අකුසල මූලයන්ගෙන් හටගත්ත පංචකාමයන් තුල ජීවත් වෙන ලෝකෙක අපිත් ඉන්නේ. එවැනි ලෝකෙක හතුරෙක් හැදෙන්න හිනා වුණත් ඇති. නැද්ද නිකන් හිනා වුණත් ඇඟට එන අය? මොකද උඹ හිනා වෙන්නේ කියලා ඇඟට එන අය නැද්ද? එහෙමයි ඉන්නවා. නිකන් බලන්නකෝ බස් එකේ යනකොට ඇඟේ හැප්පුණම් මරා ගන්න ඉන්න චරිත නැද්ද? එහෙම සමාජයක්. නිකන් බැරි වෙලා හරි කකුල පෑගෙනවා. බ්‍රේක් එකක් ගහලා කාගේ හරි ඇඟකට වීසි වෙලා වැදෙනවා. ඒත් නිකන් රවල ගහ ගන්න ඉන්නේ සමහරු. එහෙම සමාජයක්. සිල් රකින්නවට විරුද්ධ මිනිස්සු නැද්ද? ඉන්න හොඳට බලන්න සමාජ සීල් රකින්නවට විරුද්ධයි. ඌවට හින් පාස් කරන මිනිස්සු ඉන්න. කවුරු හරි ගෙදරක බණ භාවනා කරනවා කියලා හිතන්. ඔය නෑදෑයෝ අතරම නැද්ද ඕකට හින් පාස් කරන අය? ආන් දැන් මෙයා භාවනා කරනවා. ඕන් දැන් රහත් වෙයි. නිකන් ගෙයි ඇවිදගෙන ගියත් අහනවා උඩින් දාවේ. එහෙම තමයි සමාජය හැටි. එහෙම සමාජය. භාවනා කරනවට විහිළු තහළු කරන අය ඉන්න. ඔබ දන් දෙනවා නම් ඔබ පින්කම් කරනවා ඕකට බණින අය ඕන තරම් ඉන්නවා. දන් දෙනවට බණින මිනිස්සු ඉන්නවා. පින්කම් කරනවට බණින මිනිස්සු ඉන්නවා. ඔබ බොහොම සද්ධාවේ මල් ටිකක් අරලා මල් පූජා කරනවා නම් ඕකට බණිනවා. මේ පිස්සු මුන්ට කියලා එහෙම බණින අය ඉන්නවා. එතකොට එහෙම සමාජයක අපි ජීවත් වෙ. ඒ නිසා ඒ සමාජ ස්වરૂපේ තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ කරන්න දෙයක් නැහැ. ඒක ආරි සත්‍යයක්. ජීවත් වෙනවා කියන්නේ අප්‍රියන් අපි අකමැති පුද්ගලයන් තරහකාරයෝ හතුරෝ ඉනිසියාකාරයෝ එක්ක ඉන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඒ වගේමයි පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අපි ප්‍රිය කරන අපි ඇලුම් කරන අපි ආදරය කරන පුද්ගලයන් එක එක්කෙනා අහිමි වෙනවා. ඒ දුකත් ජීවිතේ මැරෙනකන් විඳ ගන්න වෙනවා. පවුලේ 10 දෙනෙක් කියන්නේ මලගෙවල් 10ක්. කාට කවද කොයි විදිහට ඉස්සර වෙවි අයිද දන්නේ. ඔන්න ඔය සියල්ලම තමයි ඔය ඔක්කොම විස්තර කර කියලා දුන්නේ දුක්ඛාර සත්‍ය ටික. ඕක තමයි දුක්ඛාර සත්‍ය. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පි චර්ණ ලැබපි තම්පි දුක්ඛං. යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකක් කියලා. ඊළඟට ඉපදුනා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඔය මුළු දුකම තේරුණාට ඕක විමසන්න ඕන. යෝනිසෝ මනසිකාරේද. එතකොටයි මේ ජීවිතය ඇත්ත තේරෙන්නේ. විමසගෙන විමසගෙන යනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය දුක අවබෝධ කරන්නත් කරුණු පහක් තියෙනවා. ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි මේ සියලු දුකට හේතුව කියලා අපිට යම් තැනකදී තේරෙනවා. එයා පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ නිසා ඔන්න ඔය දුක, ඔය දුකට හේතුව තමයි තණ්හාව. ඒ දුකෙන් මිදෙන්න මිදීම තණ්හා නිරෝධයේ තමයි දුක නැතිවීම. ඒ පිණිස අනුගමනය කළ යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා ඔන්න ඔය ආර්ය සත්‍ය හතර අපි කවදා හෝ අවබෝධ කරගන්නම වෙනවා. ඒ පිණිසයි අපි දන් දෙන්නේ, පින්කම් කරන්නේ, බණ අහන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ සසර දුකින් මිදීම නිවන අරමුණු කරගෙන. ඒ නිසා ඔබ හැම දිනාටම අද මේ ධර්ම දානමේ පිණත් නිවන් අවබෝධයේ පිණසම චතුරාරි සත්‍ය අවබෝධයේ පිණසම පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරමු. එහෙමනම් පින්තුනි ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. සීල සුවර්ණ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගිලන් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලු දෙනාමත් බණහපු ඔබ හැම දිනාමත් ලක්වාසී හිලුවාසී සීලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාට මුතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා වේවා කියල අපි ආශිර්වාද කරමු. ඔහුම වැදගන්න අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසිලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා බඳුය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නම් නොසලකයි ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකවර.

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කරගන්නවා නම් මේ නිම් හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය උප්පවග්ග
1: නියකපන අවිපිදීමේ විපාක පහ නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා බොහෝ දැසිදස්සන් ලැබෙනවා ගව අශ්ව සම්පත් ලැබෙනවා ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා බත්පිසින්නන්ද ලැබෙනවා මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන් බොහෝ දැසිදස්සන් ලැබෙනවා ගව අශ් ආදී සම්පත් ලැබෙනවා ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා බත්පිසින්නන් ලැබෙනවා තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්
2: ඊවං මේ සුතං ඒකං සමයං භගවාසාව
3: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: கதைகள் của அன்பிதுலியா.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම්
1: සොතිර කුවන් පෙතලිය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන. සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
3: සොතිගේ කුවන් පෙතලිය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

මුනිවරයින් විසින් දේශනා කරන ලද බණ කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකරැඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවත්.
1: සොටිර කුවන් පෙතලිය.

තමන්ගේ ඉසගිනිගත් අයකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයින්ද?

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්.

0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන්විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්ක

0: කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉඳි කටු පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භව භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉදිකටු පූජා කිරීමේ ආනිසංස වශයෙන් ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුත් ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
1: සුතිර කුවන් පෙතලිය.

0: පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පඬිත වග්ගය
1: සුතිර කුවන් පෙතලිය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලියයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය

0: சுதில குவான் விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සෝතිසං කුමාර පෙතලිය.

0: சுதில குவன்விதுலியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: සුතිර කුවන් පෙතලිය.

පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම් හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.
1: සුතිර කුවන් පෙතලිය.

පිංතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙච්චිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන්

0: උතිසා දිව්‍යලෝකයේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්න වීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්. උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදුල ගුවන් විදුලිය.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්
1: සුදිලි ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මැඩට ගිහින් අඩන්න පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනි කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

ජීවිතයේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වගේ. ධම්මපදය යමකවර.
1: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා. දිවස් ලැබුණා. තීක්ෂණ නුවණක් ලැබුණා. යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කිය හාමුදුරුවෝ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයටපත් කරගන්න. උතුම් බුදුහාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයිතරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙන තෙක්, නිවන අවබෝධ වෙන තෙක්, නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න, ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලි මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුතිර කුමාර පෙතලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආපාදෝ ධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලියේ

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකීමයි.

උතුංගු පිරිද්දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

යාළුවනේ දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

දියපිස්නා වස්ත්‍ර පිළීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කමකානි සංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුන් විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරලා ති පින්වතුනි, බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැළීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වතුනි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදු ලගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

දෙනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

එයා උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වුතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා මේ හාමුදුරු ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළරස විඳිමින් සිටියා බඳුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුදුල ගුවන් විදුලියේ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන තුළින් අපි ඉඳ හිට චිත්‍රපටයක ගීතයක් දෙකක් ප්‍රචාරය කිරීම සඳහා තෝරාගනු ලබනවා. හුලවාලි 1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වූ චිත්‍රපටයක්. මෙහි කැමරාව සහ අධ්‍යක්ෂණය සිද්ධ කළේ W.A.B. ද සිල්වා මහතා. කතාව හා දෙබස් දයා රාජපක්ෂ මහත්මයාගේ. වේශ නිරූපණය කළේ ඊබට් විජේසිංහ මහත්මයා. ශබ්ද පරිපාලනය සිද්ධ කළේ ජෝර්ජ් මනතුංග මහත්මයා. සංගීතය අධ්‍යක්ෂණය කළේ වික්ටර් රත්නායක ශිල්පියා. ගීපද රචනා කළේ සුනිල් ආර්යරත්න මැතිතුමා. මා තෝරාගත්තු ගීතය ගායනා කරනු ලබනවා බන්දුල විජේවීර සහ රෝහණ වීරසිංහ ඇතුළු පිරිස. මේ චිත්‍රපටයේ ගීත ගායනා කළා හුලවාලි චිත්‍රපටය 1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වුණේ. එහි ජනප්‍රියතම ගීතයක් තමයි මීළඟට මා තෝරාගනු ලැබුවේ.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයෙන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයෙන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනි ඇතුළත් ගීත රචකයන්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතය ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූරු සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමුතුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමිති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැතියි. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් 3 දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ 3 දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස්වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වයි. මන්සිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද ඩෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට. ධම්මපදය යමකවත්
1: දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කම කානිසංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරල ඇති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැලීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වතුනි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකි.
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොව
1: සුදුලුවන් විදිය
0: සැප සම්පතක්
1: රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമീ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമീ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നൊമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വരണ
1: මල් පූජාවේ ආනිසංස පින්වතුනි පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල්පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමෙයි පින්වතුනි 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකි බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකි බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත් වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විතෝ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සොතිගල් කුවන් පෙතලියා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කර

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.